ඔජිගින් සෙත්තුනේමෙත් අගේ තතරං නිනතාගේ ඥා බරූය 101.3 FM YFM මුදුලයි සිජාලයි.